ලක්කඩ සහෘද අඩපෑ සමගින් ඔබහා සම්බන්ධීමට ලැබීම ඉතාමත් භාග්‍යයක්. FM තරංගමාලා 106.1 ඔස්සේ වෙලින්ටන් ඇක්සස් ගොනුදුලි මධ්‍යස්ථානයේ සිට අදත් සජීවීව ඔබ වෙත ගෙනෙන ලක්කඩ සහෘද අඩපෑයට මූලික දායකත්වය ලබා දෙන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමය මගිනුයි. අයුබෝවන්, වෙල්කම් ටු ලක්කඩ, ද වොයිස් ඔෆ් ශ්‍රී ලංකා ඉන් වෙලින්ටන්. Sponsored by United Sri Lankan Association. ඉතින් අද වෙලින්ටන් පුරවරයට තවත් එක් සුන්දර දවසක් වුණා. මේ අපි ශීතෘත්ව ගෙවන්නේ ශීතෘත්වයේ අවසාන මාසය ගෙවමින් පවතින්නේ. ඉතින් අද මද හිරු එළියක් තමයි, හිරු රශ්මයක් තමයි අද වෙලින්ටන් පුරවරයට පතිත වුණේ. ඉතින් ඒක මං හිතන්නේ මේ ශීතෘත්වයේ තියෙන සුන්දරත්වය වෙලින්ටන් පුරවරයට ගෙනාවා. ඉතින් අද මා ඔබ වෙත තෝරාගත් ගීත ගැන යමක් කියනවා නම් මට හිතෙනවා මේ ගීත හැම එකකම පුංචි සමානකමක් තියෙනවා. කියන්නේ ඒ කියන්නේ ඒ හැම ගීතයක්ම ගීතයකින්ම කියවෙන්නේ එකම දෙයක් ගැන. හැබැයි එක එක් පැතිකඩකින් තමයි ඒ දේ දිහා බල තියෙන්නේ. ඉතින් අද මා ඔබ වෙනුවෙන් තෝරාගත්ත ගීත වලින් කියවෙන්නේ ආදරය සහ වෙන්වීම කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් මම අන්තර්ජාලයේ සැරිසරද්දී මට එක කවියක් කවි සිතිවිල්ලක් හමු වුණා. මම තීරණය කළා ඒ ඔබත් සමග බෙදා හදා ගන්නට. එහි මාතෘකා විදියට කවියට දීලා තියෙන්නේ මටත් මොකටද පතලක් කියලා. එහි අන්තර්ගතය මෙන්න මේ වගේ. මටත් තියෙනවා හිතක් අරන් අයුතු සැපතක්. මතක්ලේ නෑ නුඹට විපතක් උඹ හිතයි කියලා හිතක්. මං දුන්න ආදරේ විතරක් උඹට මදීලු ඒක විතරක්. උඹ කියලා තිබුණලු දවසක් නොකිව්වට මටම විතරක්. මටත් කලේ ලොකුම වරදක් කරලා ආදරේ උඹට විතරක්. උඹත් විසිකලේ මැණික් අහුරක් මටත් මොකටද නිකන් පතලක්. ඉතින් මේ කවියේ අර්ථය ගැන අපි පොඩ්ඩක් බැලුවොතින් ඒ ආදර ඒ ප්‍රේමේ පෙම්වතා කියන දෙයක් තමයි මෙහි පෙම්වතා කියන විදිහට තමයි මේ කවිය ලියලා තියෙන්නේ. ඉතින් ඔහුගෙන් හැරගිය පෙම්වතියට ලියවිච්ච කවියක් තමයි මේ. ඉතින් මේ හා සම්බන්ධු මෙවැනිම අරුතක් දෙන ගීතයක් මා ඔබ වෙනුවෙන් තෝරා ගත්තා. එම ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහතා. ඒ ගීතය ගැන යමක් කියනවා නම් එම ගීතේ පද රචනය සපයලා තියෙන්නේ සමාවෙන් අපි එම ගීතයට යොමු වෙමු.

මට මගේම නොවන මගේම ආදරයක් තිබුණා. ඉතින් එම ගීතේ පද රචනය අමිල තේනුවර විසින් තමයි කරලා තියෙන්නේ. ඒ වගේම සංගීතය දර්ශන රුවන් දිසානායක විසින් කරලා තියෙන්නේ. ඒ අපි සවන් දුන්නේ අමරසිරි පීරිස් මහතාගේ ඉතාමත් සුන්දර ගීතයකට. ඒ වගේම මා අන්තර්ජාලයෙන් තවත් පුංචි ගීතයක් කවියක් ඔබ වෙනින් තෝරාගත්තා. එහි මේ ආදරය ප්‍රේමය ගැන කියනවාට අමතරව පුංචි හාස්‍යකුත් ගැබ්බෙලා තිබ්බා. ඒ කවිය නම් කරලා තිබුණේ ගොන්කම් නම් ආය කියලා. ඉතින් එහි අන්තර්ගතය මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මං හිතන්නේ මෙහි මේ පෙම්වතිය කියනවා පෙම්වතා ඇය ගැන කියපු විදිහ සහ ඉන් පසු ඇත්තම කියන්නේ පෙම්වතිය විසින් තමයි. රුව නුඹේ පට්ටයි ඒත් හරි කට්ටයි, මේ පෙම්වතිය තම පෙම්වතා ගැන කියන්නේ. ලොවක් නැති පෙමක් දුන් මම හරිම මොට්ටයි, ඇය දුක් වෙනවා ඇය හදවතින්ම ප්‍රේම කළාට. කියා මට පිස්සි මනස මගේ වට්ටයි, වෙන පිරිමේ නැති වගේ මගේ හිත පොට්ටයි. මේ ලෝකෙ වෙන පිරිමි නෑ වගේ මේ පෙම්වතිය ඒ පෙම්වතා වෙතට මැදිලා ගිහිල්ලා.

මේ මං හිතන්නේ හාස්‍යමය කොටස මෙන්න මේක තමයි ඇය කියනවා බදාගෙන කොට්ටයි ඇඳ රිදී මෙට්ටයි තාම විඳවනා මම මට එකම අඩු නැට්ටයි ඇය තමන්ගේ මෝඩකම් ගැන අන්නේ විදිහට කියනවා ඉතින් ඒ වගේම අරුතක් ගිනෙන සුන්දර ගීතයක් මට හම්බුණා. එම ගීතය ගායනා කරන්නේ නිරෝෂා විරාජිනී විසින්. සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක හිනා පොදක්. හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක්. මේ පද රචනය ගැන නම් සඳහන් වෙන්නේ නැහැ කවුද කරලා තියෙන්නේ කියලා. නමුත් සංගීතය සපයලා තියෙන්නේ නන්දසේන කටුවාවල විසින්. අපි එම සුන්දර ගීතයට යොමු වෙමු.

ඉතින් ආදරය ප්‍රේමය එක එක අයට එක එක විදියට දැනෙනවා. මට තව පුංචි සුන්දර අදහසක් හම්බුණා අන්තර්ජාලයෙන්. යංශය යැයි ලිවීමට යංශය අවශ්‍ය නොවනාසේම. එකෙන් අපි යංශය කියලා ලියනකොට අපිට යංශය ලියන්න වෙන්නේ ඒ යංශය කියන වචනේදී. යන්න අල් බින්දුව සයනය යන්න යංශය. ඉතින් යංශය යැයි ලිවීමට යංශය අවශ්‍ය නොවනාසේම මට ඔබට ආදරය කරන්නට ඔබ මට අවැසි නැත. ඉතින් කිසිම බැඳීමක් නැතිව ආදරය කරන තැනක්. මෙවැනිම අර්ථක් දෙන ගීතයක් මා ඔබ වෙනුවෙන් තෝරා ගත්තා. මෙම ගීතයේ ගායිකාව ගැන යමක් කියනවා නම් ඇය තාරුණ්‍ය ගායිකාවක්, ඉතාමත් මෑතකදී ජනප්‍රිය වුණ ගායිකාවක්. ඇත් නමින් අංජලි හෙරත්. අවාරී ඇවිදින් පෙරුමන් පුරන්නේ. එහි හිතට වදින පුංචි පදපෙළියක් තියෙනවා. එය මම ඔබට මතක් කරන්නම්. නුඹ ළඟ තරම් නෑ මට මං දැනෙන්නේ. අපි ඒ සුන්දර ගීතයට සමන් දෙමු.

ඉතින් වෙලින්ටන් ලක්කඩ සමගින් ඔබට සම්බන්ධීමට හැකියාවක් තියෙනවා. ඔබට ඔබගේ අදහස් අප වෙත එවන්න අවශ්‍යතාවයක් තිබෙනව නම් ඔබට පුළුවන් ඊමේල් පණිවිඩයක් මගින් අප හා සම්බන්ධ වන්නට. අපගේ ඊමේල් ලිපිනය ගැන මතක් කරනවා නම් අපගේ ඊමේල් ලිපිනය wellington.lakkanda@gmail.com wellington.lakhanda@gmail.com wellington.lakkanda@gmail.com. ඉතින් ඔබට ඔබගේ අදහස් අප වෙත එවන්නට හැකියාව තිබෙනවා එම ඊමේල් ලිපිනය හරහා. ඉතින් ආදරය අවසන් වන්නේ එක්වීමකින්ද එක්වීමකින් විතරක්මද? ප්‍රශ්නය එයයි. අන්සතවීම ආදරයට බාධාවක්ද? අපි මේ ගීතයට යොමු වෙලා බලමු.

0: ඉතින් එම සුන්දර ගීතයට තම හඬ සපයලා තියෙන්නේ තිසර වීරසිංහ. තිසර වීරසිංහ කියන්නේ නව පරපුරේ යෞවන ගායකෙක්. ඔහු තමයි මෙම ගීතය ගායනා කරමින් එකතු වුණේ. ඒ වගේම මෙහි පදරචනය රුෂාන් සිල්වා විසින් තමයි සපයලා තියෙන්නේ. ඉතින් එම ගීතයත් එක්කම අදටත් ලක්කඩ සහෘද අඩපෑට වෙන්නුණු කාලය ක්‍රමයෙන් ගෙවිගෙන යනවා. නැවතත් දෙසතියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුභරාත්‍රියක් වේවා.
1: That program was brought to you by Wellington Access Radio. Get your voice heard. Thanks New Zealand On Air for funding accessmedia.nz.
2: I would rather spend my time sitting here watching paint dry.
3: Kia ora, this is Tia Ward and you are listening to Wellington Access Radio 106.1 FM.
4: Do you like the weird, the paranormal, the conspiratorial and the things on the fringe? So do we. So join us for Rabbit Hole Radio, where I, Zach Mandeville, and my co-host, Lecky Lyons, dive deep into the strange every Monday night at 9 p.m. only on Wellington Access Radio.
5: Join me, Phil, when I play smooth jazz Wednesdays 9 till 10 p.m. here on Wellington Access Radio 106.1 FM and online at accessradio.org.nz. And you can also listen on the podcast.
6: Wellington Access Radio. Get your voice heard.
1: Kia ora. This program is brought to you by Wellington Access Radio. Get your voice heard.